ඉෆාන විදාල් වාශ් එකමෙන් අවස්වුන් එදි තියබෑ මීහුන් උලේ කන්ත තිමං කලේග ෆානුග කිබෑගාවානම තිමං කලේග ෆානා තියබෑ මීහුන්නා දෙමෙදුගාවා කන්තවග නියා කණඩ අලුවා නිම්මවා ෆීස්කං කශවරේ අනියා වෙරින් දෙනවොඩිගතුම් බොඩී අබ්බෝවේ.

0: انظر كيف نصرف الآيات لعلهم يفقهون
1: කලේගෆාන් විදාල් වාශ් එකලාංගේ තියබෑ මීහුන්ගේ බෝමතින් නුවත තියබෑ මීහුන්ගේ ෆෑතගේ දශුම් තියබෑ මීහුන්ගේ මච්ච අසාබෙ ෆොනුවුම නුවත තියබෑ මීහුන් බෑබය වකි කුරව්වා තියබෑ මීහුන්ගේ තෙරෙන් එබ්බයිගේ බාරුගේ රහ අනෙබ්බයික දෙක්කෙවුම කුළදුම් වන්තා රස්කලාංගේ තිමන් රස්කලාංගේ ආයෙත්තන් එකකි ගොගගොත බයාංකො දෙවනී කොම් ෆදයකුන්කන් කලේගෆානු දෙක් වඩාගන්න වාශේ එයි එවරෙම් විෂ්ණු මට්ටකයි.

0: ඒ හක්කො තෙදු බස්වලුකම වුමා එකුවෙස් කලේගෆානුගේ කවුමුගේ මීහුම් එ කුරවාන් දොගුකුල වූවේ කලේගෆානු විදාළුවාශ තියබෑ මීහුන්ගේ කන්තකා හවාල්ුවගෙන් හුරි වකීලවකම්ගා තිමන් කලේගෆානු නුවමේ.
1: ලිකුල්ලි නැබයිම් මුස්තකොර් වසවුෆතලමූන්
0: කොම්ම හබරකම්ම කඩ අලුවාෆාවා වගුතෙවදේ අදි නිකංහුර තිබෑ මීහුන්නන් එකං එගේ නෙතේ.

දුගවාහක දක්කා උලේ මිහුන් කලේගෆාන ෆෙනවඩාගෙන් ෆෙනම එවරෙන් එනුම් වාහකයි දක්කාෆුමද්දාන්දෙන් එවරෙන්ගෙ කිබයිම් වකිවේ වඩාගන්න වාශේ. අදි එකමුගෙ මතින් ෂයිතෝනා කලේගෆානු හඳුමනෙති කොෆිනම එකං හඳුම වුමෆහු අනියාවෙරවී මීසකුන්නායකු ෆහෙ කලේගෆානු නීනවාශේ.

දෙන්පහෙන් රේගනුග අඳිරිකං එකලේග පානුග මච්ච ෆෙතුරුණු හිඳු එකලේග පාන තරිය ෆෙනිවඩාගෙන් එකලේග පානුග කවුම විදාළුවේ තිය බෑමිහුන් හීකුරා ගොතුග මී අහුරෙන්ගෙ වෙරි රස්කලාන්ගි දෙන්පහෙන් එ තරි ඔස්ෆුහුණු හිඳු එකලේග පානු විදාළුවේ ඔස්ෆු හිදාතකෙච්චක අහුරෙන් ලොයෙබෙන් නුකුරමේ.

දෙම්පැ හඳු අරාගෙන් අන්නතන් එකලේග පාන පෙනවඩාගෙන් හිඳු එවරෙන්නම් එකලේග පානු විදාළුවේ තියබෑ මිහුන් හීකුරා ගොතුගා මී අහුරෙන්ග වෙරි රැස්කලාන්ගේ දෙම්පහැ ඒ හඳු ඔස්ෆොහුණු හිඳු එකලේග පාන විදාළුවේ අහුරෙන්ග වෙරි රැස්කලාන්ගේ තෙදමවගා අහුරෙන් සාබිතු නුකර වෙනම මගු ගෙල්ලි ෆ්‍රෙදිගෙන්වා මීහුගේ තෙරෙන් අහුරෙන් වෙජ්ජයිස්කන් කශවරේ.

දෙම්පහෙ ඊරු අරෑගෙන් අන්නතන් එකලේග ෆාන ෆෙනිවඩාගෙන් හිඳු ඒවරෙන්නම් එකලේග ෆාන විදාළුවේ තිය බෑමිහුන් හීකුරා ගොතුග මී අහුරින්ගෙ වෙරි රැස්කලාන්ගේ හඳවරෙන් මි මා බොඩෙ දෙම්පහෙ එ ඊරු ඔස්සූුණු හිඳු එකලේග ෆාන විදාළුවේ ඒ අහුරින්ගෙ කවුම්ගෙ මීහුන්නේ තිය බෑමිහුන් ශරීකු කොත් තිය උළේ බුදුතකායි ඊරු හඳු ෆද තකෙතින් හම කශවරුන් අහුරෙන් බරීයව ගෙන්වමේ.

ඊමාම් වෙතිබෙ එවරෙන්ගේ ඊමාම් කම්ගෙ තෙරය ශිරුකුගේ අනියාවර කමෙන් නුලාමීහුන්නේ අමාංකං හොරී එවරෙන් නශෙ අදි එවරෙන්නේී තෙදු මගු ලිබගෙන්වාමීහුන්නේ.

0: දෙවි බේකලුනේ මිතිබ මීහුන් එකන්තක කාෆිරුවානම එකන්තත්තක කාෆිරු නුවාන බයකා එකන්ත හවාල් කුරබ්වාෆා හුසීමේ
1: أولئك الذين هدى الله فبهداه مقتده قل لا

එකලාගේ සතිහුගේ අලිකන් නෙරුවි රස්කලාන්ගේ අදි හමහිමේෙන්කම්ගේ වගතෙක්කම්ගා රේගඩු ලෙව්වි රස්කලාන්ගේ අදි වගුතු දෙනගතුමට්ටක හැසාබෙක්කම්ගා ඉරායි හඳු ලෙව්වි රස්කලාන්ගේ එයි මොලත් දෙනවඩුගෙන්වා අජීසුවන්ත රස්කලාගේ මින්වර කුරිබුමේ.

අධි එකලාගේ උඩුම් ෆෙම්වෙස්සවි රස්කලාගේ එ ෆෙනුන් තිමන් රස්කලාගේ හොරිහා භාවතගේ ගස්වලුවීම අදි ඒ ගස්ගහා ගෙහෙන් රෝ ෆෙහිකුලාගේ ගොෆ්ත නෙරුවා එයින් මතිමච්චන් හුන්න ඔට්ටර්ත නෙරුවමේ අදි කදුරු රුකුගේ එත්තකුන් ගෑගාතුන් ඉහාත නෙරුවමේ අදි මේ බිස් කදුරායි ෑතුඥායි අන්නාරුගේ බගීචාත නෙරුවමේ එතකෙති එව්වත්තර් වෙගෙන්වා හාලුගයියායි එව්වත්තර් වෙගෙන්වා හාලුගයි තියබෑ මිහුන් ඒගේ මේවා නොකුන්න හිඳු එ මේවා අශායි එ මේවා ෆක්කාවා ෆක්කාවුම අයිබ්‍රත්ගේ නජරකුම් බලාශය හමකශවරුන් ඊමාම්වා බයක එකන්තගා දලීල්තකෙව්වේ.

0: وخلق كل شيء وهو بكل شيء عليم.
1: එකලාංගෙ ඉස්වැදිය මිසාලෙන් නැති උඩුතකයි බින් හෙද්දවි රසකලාංගෙ එකලාංගෙ දරිකලක වාණී කිහිනකුන් හෙයි එකලාංගෙන් අඹිකඹලක් වෙස් නොවේ අදි හොරිහා තකෙච්චෙන් හෙද්දවි එකලාංගෙ අදි එකලාංගෙ හොරිහා තකෙච්චෙ මොළ දෙනවඩුගම්වා රසකලාංගේ.

හම එෆදයින් තිමන් රස්කලාගේ ආයත්තන් එකකි ගොයි ගොත බයාංකොත් දෙවමේ එම ෆහුන් එකාෆිරු මීහුම් බුනෙතෙ කලේග ෆානු එ ආයත්තන් ඉහුන්ගේ ෆොයිෆතුන් දස්වලු කර වී අදි තිමන් රස්කලාගේ එ ආයත්ත බයාංකොත් දෙවනී දන්නානේ බයකං හාමකොත් දෙවමශේ.

මීහුන් එවරෙන්න්නා වාහක දෙකෙ නමයිස්. අදි එවරෙන් එදුනු හොරිහා එච්චෙන් එවරෙන්ගේ කුරිමච්ච ජමාකොද් දෙවි නමයිස්. අල්ලාහ ඉරාද කුරවිියයා මෙනුවී එවරෙන් ඊමාම් වානෙ බයකු කමගයින් නොවෙතේ. එහෙනෙක්කමකු ඒගේ ගිනමීහුන් එකමෙන් නොදනෙතේ.

ගින මීහුන්න කලේගිෆානු කියමන්වෙ වඩාගෙන් ෆිනම එවරෙන් අල්ලාහගේ මගුන් කලේගිෆානු ෆුරද්දාෆානෙති එවරෙන් හීයකත් නෝනී තබායින් නොවෙති අදි දොගු හදා බයොකම් ගා මැනුවී එවරෙන් නොවෙති.

0: එහෙන් තිරෙනවර පාචවරි උපාවරි වගතුකලක විකම උම්මීද කරමු මේදක ප්‍රෝග්‍රෑම් නිර්මාණ ලාපකේලානි මාධ්‍යමාගේ ප්‍රෝග්‍රෑම වෙස් දවතරමු ප්‍රෝග්‍රෑම් එහෙන් තිරෙනාම මිගරිස්තිනි අල්ගුන් ආයිෂත් නසීම් අස්සලාමු අලයිකුම්
1: රන් දෝති

0: بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين اسلامي ديرولومغي مي هفتاغي پروگرام اميها بيفلونا مرحبا آدي مي هفتاغي پروگرام اغن من خاصكو في موضوعكي مصيبتك بالي مروكن جسومغي إلهي حكمتوغي مچا مي مولوغي مچا تياركو في مي ريپورتو أدوسالبا دنیوی حیات کی وفلا حتامت کا تنواس کما داتکن اکولے گم با امتحان وی گوچے دیرلو مگے داتور تکو گا تفات بلی مڑو کما مالی داتی تکا کمبڑو ان تکا کریمتیو مکی کائنات گا ہنگ مندا الہی سنت سورۃ البقرہ گے ساتے کا فنس اس پس بنا ایت گا من اللہ وحی قربا فاونی ولا نبلونكم بشيء من الخوف والجوع ونقص من الأموال والأنفس والثمرات وبشر الصابرين معني هم كشور تمرس كلان جت يبامي هم امتحان كربا هشيمة أي بروري كما منها هون كم جترين كم مدوري كرب منه أدي مداتك فرانتك ميواتا أني كرب منه ادی کترین نن افاویر کم گه خبرو کله گه فانو دب باشه مان الله انسانن بلتک مصیبت جسمنی ایوس حکمت نتیان نو اکلانگی حکیم وانت عدل وری اوگا وانت رس کلانگه بلتک مصیبت کو گه ایم بڑو این حکمت کی مومنا گه فافت فوہوی اینا گه درجه اخرت گا مت وری وون رسول الله صلی الله علیه وسلم حدیث کو ربا فاونی muslimaka dimawa evves warbali kame bali madu kame kambodumen hitamai undagule nuwata derai emme kudaminun enaage gayan here kashikolegge sababum ves man allahu enaage faafatakum bai fusawa de babai mi basfulun engeni baiyegge sababun libe komme veenaki mu'mina tahiru kodde sababekkan hame fadan bayin alunnan suruge ga man allahumma tuweri darajay minbar kuru va fa wa iru emi hegge heo amalun e darajya na foranama man allahu emi haku musibatakun imtihanu kuru va e yak ketterivumun e matiweri darajiyan e ala wasil ko devva insanaya daimi dulahyo kama musaddikan libumun e na bodave hedde farang handane tegove bayye nuwata nikametikame kurimatiyumun insana yang enage amilla nafsuge nikametikan ihsaswe man allahuge rahmatak benun jehifawa minbaru enge mi taubave istighfaruko duage durutakuga takijehumallibe ranuge forsate suratul an'am ge salis dewana ayatuga allah ta'ala wahikur vafawani ولقد ارسلنا الى امم من قبلك فاخذناهم بالباساء والضراء لعلهم يتضرعون ماني حمك شورن كليغ فانوغ كوريغ امتك وستمرس كلانغ رسول فنو بيمه دين ايورين كافر وي هندو تادمدو كما بلمدو كان تيمرس كلانغ ايورين جسويمه اي ايورين كيمم و مدو مولو متكاي ومائكو مصيبة تكي على ايناغي ربا كتن كد دي رحمتك كموغا ديكيشي انسانايا نعمتك هما اغو انجني بايف فهرو انعمتك نتي ديومون دائمي صحتك هن ميهك صحتك لاب احساس نويدانه نمويس باليومون ماان الله دفافا وا دلحيو كموغا اغو وزن كوروي شكرو يروموغا روحو آلاوي ميغي ترى بالي ميهن زيارة كورما musiba jehfa wa mi hunan ehi tirumge cherin muitamauga oga verikama ekaku anakakan ehi umuge sifa ashagane islam dinaki insana musiba takadu kolla dinenno balimun besfarwa kurmaki allaha wakil kurma khilafu kaminnu kirti rasula sallallahu alaihi wasallam hadith kurva fa bani tiba mi hun besfarwa kurashe fahiham kashwarun مان الله بيّل لبنما اي بيّكا فاروائي بس لببية اهن كمون مؤمناغي مچن اتي دنياوية سابتكو غا حفما ايكو شفاة دبون ادي دعا كورما الله وكيل كورم مي ايمان كان فريهم ويگن داني سفاي عادي اولمنا بيامكين ادي اي الله سبحانه وتعالى حكمتك ترين همينيگن دا كمكن اي انسانونا مصيبتك بالي مدوكن جیسے وہ مکی اور میں ہفتہ کے پروگرام خاص کو لانے میں موضوع کے مچا اللہ سبحانہ و تعالی میست کن مصیبات بلت جسونی کی وکنو تے کم کے حکمت تو کے مچا اور میں ہفتہ کے پروگرام خاص کو لانے میں ہفتہ کا اور میں موضوع کا ایک سوال تک شا ادی موضوع تک میں حصہ کر لو مٹھا کا اور میں دبے پھڑوں ڈاکٹر علی ظاہر ادے شیخ فہمی وقت حسکر با وڈا نے کمٹا کا بڑا شکر ادا کر دبے پھڑوں نبس ورگنا بیبے پھڑوں کے ہتو کے سن سوال میں کی وے گن تو اللہ سبحانہ و تعالی کی می ہن امتحان جسونی امتحان قربانی بلی مڑکن جسونی ڈاکٹر
1: بسم اللہ الحمد للہ والصلاه والسلام علی رسول اللہ و بعد می بلی مڑکما کی حقیقت تی ودالو ہیں ای قربن امتحان ایوس می ہکو نے بلی وا کا بین ون وان اما صحت سلامت گد سلامت ہن کم می ہکو اس بین ون ان میں اللہ تبارک و تعالی اڑون میں خالق قربوا فمی ونی بلی واگوتا یہ تو اے میں اے الہ کے حضرت ہن گن کم می بیا کی وس مم ور فلو گ او کم می ہکا دنیا متی کا کوری متی وان ایم وی می الہی حکمت کا ٹکا کلاں گو فدی مخلوقوں گے تیرے گے انسانوں وس بلی واگوتا لواف می ون اکلاں گے حکیم ونت الہ حکمتم بیرون ایوس کمی اکلانگ نو کورب وان ایم انسان ان بلی مڈکن میدویری کورب وانی ایوس الہی حکمتن ایگی فاتو گوتیم بای فہر بلی مڈکن مگے سببون نواتا بلی گے سببون انسان آیا می اینگے ایمان کما ہے کندت تکورما ایتور بارکن اکن ویگن داگو وان می انبا فہر ایمیہایا کوریمتیوا امتحانے کی گوتوگا ایکنگ با میدویری قدر سلامتوں ہن نمیہکن افدا کند اینا اے حالتو ہورگین کورموندا کنکن نکوروے حالتا کن ایما دین اینا وموندا گوتا ایکنگ ایما امتحان تکے دنیا متیگا کوریمتیوا گوتن اللہ تبارک و تعالی اور من دنیا گلا پات من ایما کورکو دنوا کما ونی نما بلی مڈکن شکین نے اللہ تبارک و تعالی کی اسنا فلا ایکوگا بلی میہن جہنی اے گے الہی حکم اے بوے اے گے سوابوں انسان آگے درج متویری کرم کم ویس ویدان اے گے سوابوں اے ناگے فافت فوہوی گن دیون کم ویس ویدان اے گے سوابوں اے ناگے ایمان تری کم ورگد وی گن دیون کم ویس ویدان ورگد ایمان اگ گھوری میہ کو کم ونینم اے میہ آگے امتحان کن ٹیسٹ کرے ونی کم ویس ویدان تفاعت ایکی ایکی الہی حکمت بلی مڑکم گے تیرے گے بہورے گے تو ایمہ میں اڑکن میں مومنوں دیکھیں وی کم میں فد بلی مڑکم میں کوریمت بھی کم گا ویس اے الہی حضرتوں مدوری با کم اکما اکم گا اڑکن میں کتر کما اکو گا میں اکم گے سلام ابو مٹکا کوریمت ہوری فروا کروں اللہ حضرت دعا دین نیو ایکن کن گوتا ایمگون گندیو ای دینو گے کن کنڈال وافوا گوتا
0: شرف فهمی ادی تورا کوم سر تیلا کول دبا کی ہنت کو باتو حکمت تک کی میکم گہ ہوری
2: اگون من حیات کو دیما وا ابے لوی فسے ہتا تانوس کن صحت می ہوری ہا کن کم گے تیرے گ اون میں آم کو تلک وسنے وسنم کی رنگلوانی میوگت صحت سلامت ہوری آئے اہم سلامت ہورم سبب اینا اتویدان نرکل اویدان کمک وسمی کو وسنان مثال جہما ہنگ متندا بوٹگ کیو بیرگ مک دام دین می واگت کی اینا ہم ایئرپورٹ دیتنا ور بڈ بلی وی فورے گتن نو دیکھا ما ہتا ما کر روم وس رون ات ایکو متیندا بوٹ فورا گین می میل کا ہم دیتنا انجن کو مسئلے جی گین بوٹ برو گین کو اف می مثال گت می ہن نو تو می ہن وی بے فرق تم ہا سے ہن می ما اے حادثہ ان اون می بسم اللہ فی اللہ سبحانہ و تعالی اے نفرن می ہا نفرون ای ඒනාය මේ මුසීබාතකවර බොඩ නියමතක වීකම බලංජයන. ගේතු හම එහෙම අවුන් මේ ඉන්සාන්නකී තනවස්කම නොෆූසා බාර් ලිබුණීම මේ වරගින පහර හද්දුම් බේරුවා බයි. ෆිරාවනා බෙහේකතුන් හුරි අයත්තක බලාඇරුග ඒන එම ෆංගස් කලික්කම දවවාකර ලොස්බනත ඒන දෙවී නියමතකු සව ගේතු. එහෙමවීම මේ මීහායන් ඔලේ ඒ අල්ලාහුගේ අලෙක්කන් නොනේ ඒ ඉලාහුකන් සීදාන් ගත හිසාබන් එබද කුරී සමානුග වඩන්නවන සිලුබ අලිෆාන් අලාගෙන් දුම්බෝ මිහන්ති වෙන අඟුරුවන් නිකන රීච රෝය ෆුන වර කුඩකුජ්ජ කර ලෝබින් ඒක ඇල්ලා නොනේ අඟැල්ලාන්ස් බියන් වෙදාන ඒන බේනු වාචෙන් ඉංගෙත එකම ඒනෑන් ඒ බොඩිති මීහුම් මෑම ෆෑන් නුවෙත් දේන ද තේන අල්ලිය කනු දේන එහෙම මේන රෝය හේර විමච්ච වෙට්ටි බල වෙලි අලා මුහුරි අක්නස් කොෆානේ කොකො මිකාල මෙසාල මෙවන අවුන් මෙන්න හගීගතුග ඒ රංගලී කොන් එච්චෙක්කම් ගෝහී කොන් එච්චෙක්කම් ඒ නිම්මුම් මෙවනන් දදිකමක වේ ෆහරෙක්ග නියොමෙත්ත තනවස්කම් ෆෑසා නුෆූස් ඉල්මු මිතකේති වේවා වෙදානගේ තහම මේ නියමතක උමක බදල්ග නැක්මතකන් නොත වබායක බෙසිගේතු එම් ඒකංකම් මේ විනාවනී මේ උරිහාකම දිනුඩුගම්වා අසීස්වන් තාලීමුන් තරස්කලං
0: අයිගතු ශේග වහකාල්බන්න මින්ගම් මේ දුනියවි දීරිලොමකි ඉම්තිහානකේ කිකහල ඉම්තිහානතෙන් අල්ලාහ් සුබ්හානහු වතාල කුර්මන හිකමතෙක් ඔයගෙන්න ඇන්නොන්තු මේකන් අවුමන බයම් වේගම්වා වර්ගින දලියුතු විස් කිට කුර්ආනු ගදිම නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ හදිස් පුරුතකුන්ස් එවා එයිගෙන්දේ ඒගොතුන් මේ බයි හදිසතක බෙන් ආයතක සමන් එංගේ බුරි මුද හිප්පවාගේ මිසල්ලාහ් සුබ්හාන් ඉම්තිහාන කරවානි කම දරින් ගෙන්දවාගේ ඉම්තිහාන කරවන්ත ඩොක්ටර් කොබත මේ ෆදන් හොරි බයි දරීලු තකකි
1: අද මිසාලක අල්ලාහ් තාලා වහී කරවනි වදන බලවන්නකුම් බිෂයි මිනල් ඛෞෆි වල් ජුයි ව නක්ස මිනල් අම්වාලි වල් අන්ෆුසි වස් සමරත් ඔබෂිර සබිනේ මෙර මි ආයතුග අල්ලාහ් තබාරක ව තාලා බයි කංක මෙදුවරි කරවවාගෙන් امتحان قربا واحك بيان قربنا ولن نبلونكم بشيء من الخوف والجوع مهار بيروري كما بندوها هونو كما مدا مدكرما ميستكم مدوما مانيكي ميهن نياويگن ديوما مين گوس تفات ميكهلا كنكن مون امتحان تيمن الله قرب من الخوف والجوع ونقص من الاموال والانفس والثمرات ama egota mewage madukama kaabota ketige datikama mihingos tafatu ekeki kankam medweri kurawwagen imtihanu kurawwame ekamako e imtihanu taku kurimatiiga e faaswe wada gannowa be fulaka allah tabaarak wa taala matweri darumeya sawabu denban ehema imtihanu kurawwumaka allah tabaarak wa taala ekalange අලුන් ඉම්තිහානු කරමක වකි කමෙන් නොවේ. ඒද කොම්මෙ ෆද කමෙ වෙස් ඉම්තිහානෙක ගොතුග මෙදුවරි කුරවෆාන්. අනෙක්කා ඊමාංකම් වරුගද බොඩති බේෆුලුන්න බොඩතිකංකම් මෙදුවරිවාග. එ දිමාවේ. එහෙම අලුවන් මෙන්න මිසාලකන් ඒග තෙරේග බයි මිසාල්තක බලාලාෆීය. මේ ඉබ්‍රාහිම අලෙහි ඉස්සලාම කුරිමති වඩාගෙන් බොඩති බොඩති ඉම්තිහානුත. ඒද. එහෙම ඒ හකිගතුග ආදය ඛිලාෆි ඉම්තිහාන දරියකු නුදිබි උමුරුන් මුස්කුලි උමුර ෆෝරා ෆහුන් ලිබි වඩාගෙන් දරිෆුළු එම්මෙ ලා උමුරුග සුවාන් උමුර ඇලේ හිසාබුග මේ අමිල්ල අතුන් සබහ කොරෙවුම අංගව එංගෙවුන් එහාද බොඩ ඉම්තිහාන එකෙන් ඒත ہمیں گوتا می دیری ہٹا دفانو کے تیریا اینن تو اللہ والے ہوں می امتحان تن اللہ تبارک و تعالی منون ویس تفات گینا امتحان تاکہ ابراہیم علیہ السلام کرمت کرو وائز ابتلا ابراہیم ربو بکلمات فاتمہن ایک مکو ابراہیم علیہ السلام فاتمہن نهوریہا امتحان فریہم کرو یہ تو فاس وڈا گتی ایوان درجہ ایمہ ඒ අස්තුග හගීගතුග එහෙම ඒගේ සබබුන් ඒ ඉම්තිහානුගේ සබබුන් මීහාගේ දරජ අල්ලාහ් තබාරක ව තාලාගේ හසුරතුග මතිවරි වෙගෙන් දනි එහෙම වීම බලිමඩුකම කීවේ සගීගතුග ඉම්තිහාන් තහුගේ තෙරෙන් ඉම්තිහානුගේ වත්තරි එහෙම කීරතු කුර්ආනුග බයි මිසාලු මේ ආයතුග බයන් කුරවවා ෆේවනි හැම මේ ජුම්ලා ගොතෙක්ග මේ අල්ලාහ් වහී කරවා ෆාවේ හේවකංකම නුබෑකංකම මෙන්වර කරවවාගේ ඉම්තිහාන් කරවවම වනබ්ලූකුම් බිෂ්ෂර්රි වල් ඛෛර් ෆිත්නා හේත එහෙම ඉම්තිහානෙගේ ගොතුග රංගලකංකම් වෙස් නුබෑකංකස් මානේ කි මිතනුග රංගලකංක නුබෑකංකම් මිතාමි මාන කුරවෙනි එමීහාගේ නිස්බත් හේත මිහාර මිසාලක නුබෑකමෙගේ ගොතුග මාන කුරවෙනි එමීහා නේද කංක මිසාලකන් ඒනගේ අත්තිමාගේ මිහකු නියාවු හේත ඒනය බොඩු බලිමඩුකමෙක් කුරිමතිවු මේ ඒනය తදුමඩුක මේ අම්මති දතිකම මේ මින්වරුන් කහල මේ එන බේන නුවාකංක එහෙම එයි අස්තු ඒනගේ නිස්පතුන් ෂර්රෙ එන බේන නුවා නුබෑකම ඒනගේ නිස්පතුන් බදර එහෙම එකලකංකම් වෙසි අල්ලාහ් ඉම්තිහාන ගොතුග මින්වර කර හැම ගොත ඛෛර් ඒනගේ හිතුන් ඒනගේ නිස්පතුන් බදර හියෝකංක මිසාලක මේ වරබ්බුඩු තනවස්කමෙන් ඒන ඇල්ලිමු ඒ සිම්තිහානක වේදානි කියද මිසාලක මේ අනෙන්හි බොඩු මාවහරෙන් මිසාලකන් ඒ නැදෙන ඒ ෆෑස ඒනගේ නිස්පතුන් වරබ් බොඩු හෙවකමක වානි වරණ ඒන බේනම් වකමක වානි වරබ්බාර ෆෑස වරබ් ගින තනවස්කම් වර ඒකමක ඒ තනවස්කමුගේ සබබුන් ඒන කුරිමති වා ඉම්තිහාන් තනවස්කම් අල්ලාහ් දෙවිම දෙන් කියන තැන කන්ත හොන්නනි එහෙම ඒ එවස් ඉම්තිහාන් එහෙම වෙගෙන මේ බයින් අස්හාබේ කලුන්ගේ තෙරේග එවේවේ ෆුලුන් අල්ලාහ් තබාරක වතාලාගේ නියුමෙත් දුනිය මතීග ගින ලිබෙන් ෆෙෂීම කම්බොඩුවේ වඩා ගන්නවා බයි බේෆොලොන් අනෙක්කා අල්ලාහ් තාලා තිමන්නේ දුනිය මතීග දෙවවාෆ ආඛිරතුක මහරොම් වණී බායි එමෙ ඒ කම්බොඩුවන් හොර එමෙ ඉම්තිහානෙක ගොතුක මේ එමීහාගේ නිස්බතුන් එන නේදේකම කුරිමති වියස් ඒ ඉම්තිහානෙක හැම ගොත ඒන බේනුම්වා කහල කංකම් මෙදුවරවීම වෙස් ඒ අස්තු අල්ලාහ් තබාරක වතාල ඉම්තිහාන කරවණී එමීහා ඒ නියමත දෙව්‍යාපිය නියමත සුකුරු වෙරිවේතු කිහිනෙත් ඔයන ගමලත කන්ත හුන්නනි එහෙම මින් කොම්මෙ කොලක බෙලිකමුගා වියස් ඉම්තිහානගේ ගොතුග කිරතු පොරවානුග ගින ආයත්තකි එකම අල්ගොල්මෙන්න මේ දලීල කොත් අද නියමත දෙව්‍යාපිය අල්ලාහ් තබාරක වතාල ශුකුරු කුරුන් නියමතෙක්ගේ මතින් ගින ගිනෙන් හඳාන් කුරුන් නියමතුගේ වාහක ගිනෙන් දෙක්කුන් ඒ නියම දෙව්වි ෆරාතක් ගින ගිනෙන් හම්දුකො ශුකුරුකො හිතුන් දුලුන් අමලුන් එකන් දක්කා දිනු තින් හම එයා එකුග මේ කෙත්තෙරිකම් මුගේ ඉගේතු කෙත්තෙරිකමුගේ වෙස් ගොතකී ඒ දිමාවා මුසීබාතකන් අල්ලාහගේ මින්වර් ෆුලක් රුහි ගබූදු වෙගෙන් හුරු ඉගේත ගදවා ගදරන් ඊමාම් වෙගෙන් එකලාගේ මින්වර කොර විග එක්කම රුහි කබූලු වෙගෙන් ඒගොතන් හුරු ඒ අගේ ගතුක වර අමා වර මති දරජයෙන් ඒ කොම්මකොමික එකමකො මිසාලක මීහකො මී මීගේ දිමාවන් ජයන දුදුම් බුණා බුණුමා අමලුන් දක්කා දෙක්කුමා එමීහාගේ විස්නුමා ෆිකුරු එන ගිංගුලේ ගොතා හිතුම් වෙස් ඉගේත එහෙම මිසාලක හිතුගොන්න නිහින් එච්ච දුදුම් කියන ඉහින් එච්චින් එහෙන් කමකුණු දාන එහෙම ඒ එච්චේත දිමාවඤ්ඤ ඇයි අස්තු වරුගද ඊමාන්තරි මීහෙක්ගේ ගොතකි අවගන අම එෆාරෙක වරන් අම අලාගෙන් කම වරන් අසරකුරි කම වර අම ගින දුවස් අම මේ හේ හාලු කරංගල අරබ්බඩු බයියකුම් බල් මීහකු බලි වන එම රාජ්‍යක වර ගින බයකු දන්න මේ ෆුනේ මෑන් අල්ලාහ් රහ්මල්ලා වාෂ්මි හදුනි දූ කරවැ මේ ඒ බලි උමා විදිගෙන් ලියෆයින් ස්ටේටස් අවන වාලාගෙන් වරබ්බොඩ අල්ලාහ් තාලා වර ගින දුවස් වන්දෙන් ගදවේ සලාමතුන් තිමන්න බෙහෙට්ට වෙද මේ මෆ්හෝම කී මානය කීදෝ එහෙම මේ බයියකි එකලාගේ මින්වර කුරෙවි කමෙක එහෙම විම ඒ ගබූලු කුරා ගොතක් අල්ලාහගේ මින්වර ෆුල රුහි ගබූලු වාකන් දේහවා මානාග আদি අල්ලාහ ගදවේ සලාමතුන් බෙහෙට්ටෙවි زمان කින දුවස්තක ශුකුරු අදා කරුමා එහෙම ඒ අල්ගොන්ට ගබූල් කරවේ ගොතුග අම වර රීති මොමිනුන්ගේ කිබාග හුන්නම් වානේ හගීගි සිෆයින් අස්තු ඒ ඉම්තිහානුගේ වගොතු කණක මේ මුසීබාතුගේ ෆුරතම වගොතුග කෙත්තරිවා කෙත්තරිව මේ ඔති වෙස් එච්චෙගි ගොතු එගේත ඒ රසූලල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හයාපුළුග මේ අර හඳාම් වගොතු කොමස් මේක නියාවෙගෙන් මේ අංහෙනක කීර්ති කරවන්නේ
3: නේද? කපුරුගේ කෑරි.
1: ආද කීර්ති කරවන්නේ. දැන් රසූලා සල්ලල්ලාහු අලයිහි වසල්ලම අරි කෑරිව වඩාගෙන් හිවරු දෙව්වා කෙත්තරි වාසය විදාල් හදිස් කරවීම මේ එකමනයක කොම්බේ ෆ්ලෙක් කමන්නේගේ බයිෆාර එහිතාමගේ හාලතුගේ අකන්දත්තුගේ හාලතුගේ හුරිහා කෑරි වශාගෙන් හුරිහා කමෙ නග නුගන වේ බයිෆාර එම් වීම නුවත ෆහන් නුබල්ලවාති කොම්මක ඉතර කලේ ෆානු කන් එංගි වඩා නුගේ මේ එකශීක නුව ගොතක විදාල වනේ ස්තිමන්නම් විජේකින් උලේ මුසීබා තුගේ කංකන් තිබේ ෆුලා කන්නෙන් එනේ කාල මේරුමක වා කාල ගොතක කොම්මක මේ රසූලා සල්ලල්ලාහු අලයිහි වසල්ලම හදිස් කරන අස්සබරු ඉන්ද සද්මතිල් ඌලා එම කෙත්තරිකමකි එයි ඒ හිතාමෑගේ එම් මේ ෆුරතම වගුතු ගොන්නේ එදෙන් මේ එහෙන් ගොතෙන් නැතිගෙන් දැන් උලේ උලමකි ඒ කෙත්තරිකම නෝනේ කෙත්තරිකමකි මුසීබාතුක වගුතුක මිකන් අල්ලාහ මින්වර කරවි කමා තිමන්න රුහි ගබූල් වෙගෙන් හුන්නානි කම එමින්වර කෙත්තරිකන් අස්තුග ඉස්කොග්ගෙන් උලොන් එයි හගීගේ මානාග කෙත්තරිකම
3: මේ කෙත්තරි වෙගෙන් Allah subhanahu wa ta'ala kurmati kurbaba imtihan taka ketteri wa me hunna etake heo sawaba daruma dunimati gawes adi akhiratu ges ege heo kan ege daruma eba ota shay fahumi if adan ege ves dalilen eba to me da muslimun na mijasa musiba ta ketteri wa ma libe heo kan
2: adami kirt rasula sallallahu alaihi wasallam ge sunnatun sabitu wa hadis sen eba hori ඒක තිරේග මේ දෙමාවුන් දෙමියුන්ගේ සවාහකයන් ඉවඩන්නේ ෆදන් මුසීබයින් ඒ اصل හගීගතුගස් මුසීබාත එක්කම අවුන් වෙන නිම්මේ කනෝවේ නේද අබු හුරේ රජුවා කරවනි මුස්ලිමක ජෙහෙ එවිස් මුසීබාත මුසීබාත මේකෙන් අවුන් වෙන දිමාව දිරකම්ත නේද ඒ වර්බල් කමකම වියසදි දති එහෙන් කමකම වියස් හිංහමන ජුහමෙ කම්බොඩුවමෙ හාස්කම එක්කම වියස් අදි තනක තදුවන් රිහුමෙ කාලකම එක්කම වියස් අදි හිතාම එක්කම වියස් එමෙ කුඩයෙන් ගොස් මිසාලකම් මෙ හිංගාප දායරුග ගහකුම් කට්ටෙන් හෙරුම්කම වියස් මෙදන්නවී මීග හදීසුග මෙයන්නනී මීහොන්න දිමාවා ආම්මු ගොතික් ගහම හොරිහා මුසීබ ඇතකෙද මේ හදීසුග මීහෙකු මරූම ගවාහක හෙන්නමෙස් හිතාමය ගවාහක එබෑ සෙවාද මී එවිස් කමේ එංගේත දිමා නුවානේ මීග තෙරේග නොහිමිනේ එමිහ කමිල්ලේ කට්ටි කොප්පාලම එංගේත අමිල්ලේ ගෙල්ලුම දින මීක මීක නොවේ වන්නාන සල්ෆුස් සාලිහංග බේ බේ කලුන් ඒ බේ බේ කලුන්ගේ මේ සිහි හාලත් එකී එක රඟලුවේ බයියේ ජීවඩ නොගන්නවා ගින දොස්ත කෙවීම හිතාම කුරුබන් විදාලුවා කහල තිමන්නාය දෙම් කාලකම නුජෙහින්යක අල්ලාහ් සුබ්හාන ව තාලා මතින් ආවඩක හඳුමේ නුකරගෙන හැම තිද ෆුලින් ගේතුයි මාබඩ තනවස්කම් මතීග එවස් කහල උඳගුලෙන් නැතිියා මේ නියමෙත්තහුගේ වෙරිෆරාතු මතින් හදානේ නුහුරෙන් ගේතු ඉන්සානාගේ තොබින් ඉ එහෙම වීම මි හදීසුන් අවුල් මෙන්න වේංගේ මීගේ අස්ලු මුරාදකි මීකන් එන්නවස් එකන් නේගේ මීහා ඒ මුස්ලිමකම වියස එහෙම මීකම වියස් ඒනක වර ශකුවත හුන්නා විසාලක මේ වරන් හේවල ෆාමීහක නමාදු කුල් සකයත් දී හජ්ජ වේවල මේහක මීනාය බොඩු මුසීබත ජොහනේම බොනිෆාන කිව්වේ තිමන්නා මිහා බොඩු මුසීබතෙන් මේ ජස්වි තිමන්නා කීමි අල්ලාහ් ඉංගේ වතර රීචන් උලේ මේහක එහින් එවනි හගීගතුගේ ඒනාය කීර්ත් කුරවාන මන නබියගේ සුන්නතු ගුහරි මිකහල වාහකත ඉංගිෆනති නොත ඒග මාන ඒනාය රංගල ෆහම් නොවනි එහෙන්කම වණීවිය මිගත මිදිමාව මසරත ජෙහෙ මුසීබත්තක උති කෙක්කරු
3: අසේ හදි ෆහ කරන කොට අනුහම ඉතර ෆහක කොල්ලන් බේනු මේ රේ ෆහ කරවා ෆි මේ බොඩා කමා කිබුරේ කමම් විස සලාම වා කමක බලි මඩු කන්ත අල්ලාහ් සුබ්හානහු වතාලා ඉන්සාරණ මෙම්බර් කරන ඩොක්ටර් කිනත් ඒකන් අවල් මෙන් දෙනගන්නා නේනවත අවල් මෙන් අන්ඩර්ස්ටෑන්ඩ් වන්න කිහි නැත්තෝ දීනු ගමේ මේ කොන්සෙප්ට් කොන්සෙප්ට් කොන්සෙප්ට් එක තාවකේ තෝ මේ අවුල් මෙන් දීනු බෑ
1: ආද මෙහරෝ මේ ඉන්සානාය කී වරක් ගිනෆහර මේ ඒනගේ ඒ හගීගේ හඳන්නේ තේ මේ නේද ඒ එක එක එක සබබ් තමයි දුවරි වෙගේ ඉන්සානුන් ඒ

0: මේ කම්බඩෝ මකහමය ඒනගේ එහුන්න බොඩාකමා තකබ්බුරු එරිකමා එකංකං ෆිලාගෙන් දන්න අලුණම කුල්ලියකමෙන් හඳාවනි රාජ්‍යෙන් බේරුගේ ෆහරෙග්ග ඊයස මේ මීහක දිමාවනි ඒනෙකි ඒන බුණා ගොතුන් මේ එවෙස්තෙන් දීනුගේ වාහක දෙකෝනි මුස්ලිමෙන් නු එහෙම වීම ඒ ඒනගේ එන බුණනි කීකොර දීනෙන් ඒ තිමන්න ඒ නෑකි බොඩු රෙස්ටෝරෙන්ට් එකකින් ගා මීහ සාසා හුරි මීහ බප්පයකි බේංකු මැනේජරෙත්තු බේංකුගේ වෙරියත්තු ඔකොම බොඩු මීහ එම ෆෑසය බුට්ටේ තනවස්කන් එ බුට්ටේ බේනු කොම්ම එච්චිල්ලිබේ බේනු කොම කමින් එබවේ එහෙම දැන් කීකොර වාහකයකි මේ මේ ඔලවෙනියෙන් නොහ එම එකහද ඒ විෂ්ණුමකන් ඒ දනිද ඒකම කල්ගොන මේ අහාලනි එන කෑරික මෙහි මේ එකයි මුසීබාත්ත ජහුණීම කම්බොඩුවා කංකන් වීම කොන්තාකන් කොම්පරාතක දන්නවන මුණ කොංකමක කම්බොඩුවාන්ජය සහසයි බොහුට්ටේ හුරිහා කමෙවේ එහෙමීම කම්බොඩුවන් බුණීම එනගේ එහෙන් රැට්ටෙසක කෑරීග හොරේ බුණේ නූනකේ දුගකේ ඒන ඔය ගොස් භගවානු කාරීග වෙස් ඒද එහෙමවීම මේ ඒගේ මානයකි කොබක් ඉතම්ම බලිවීම හාලුග ජොහුණීම එමිහා එබ කොම්මෙස් ඉලාහකන් එබ රුජුවවන් එබ මජුබූරුව එදත්තො එහෙම්වීම මේදැන් ඒන බුණි වාහකය කල්ගොල්මෙන් වාහක දෙක්කීම දැන් එම පහම් බුණනි තිමන්න කමෙදම බොඩු වෙච්ජය හුරිහා පරාතිකෙස් දන්නවාදනීය එම කදයමෙන්ගේ ඉලාහස් දන්නවාදන්නේ ජීසසෙස් දන්නවාදනීය භගවානස් දන්නවාදන්නේ මේ හුරිහා කොම්මෙස් එක්කොලක ජෙහෙනෙන් නොහ දැන් ඒනගේ විෂ්ණු හුරිකොත් දෙන් අලුන් දෙන්නවේ අල්ගොල්මෙන් ගීදාහෙන් හම ගාමස් ජවාබෙන්ඩු දෙවා නැති කොමගතක ශිරුකත්තවා නිදුත්ත ශිරුකරු එම මේ හගීගතකී අස්තුග පාහකොර විහෙන් ඉන්සානාගේ කිබාග හුන්න බොඩාකමා ඒනයන් ඒන ෆිනුමා ඒනගේ මොළුකමා එනගේ ගදකමා එනගේ වරුගතකමා මේ හුරිහා කමින් අස්තුක එක්කලබුණා ඒනගේ කුරිමච්චන් එ දනි එවෙස් ආරෙ බාරෙන් ඇති තනෙ ගොසුන්නන් ජෙහෙනි මේ හසිගඩු වේෙන් අලනි ගුඩුවෙන් නොදෙවේ ගොස් එකහල හාලතකන් ෑම ඒනෑන් අස්තු ඒනගේ අස්තු සයිස් ඒනගේ අස්ලකි කොබෑකන් ඉනිසස්කොරවේ හාලත මෙදුවරේ හෙම තෆාතු එක එකකි කංකන් එක මිහුන් එක ගොතන් අස්තුග මින්වරවනේම එවෙස් සම ඒගේ හික්කුමතික් ගොතක් ගබූලු කොරවෙනී මේ අල්ලා තාලා ඉන්සානයන් ඒනෑකි කාකු කං අස්තුග ඉනිසස්කොත් දෙව්වුම ටකාවෙස්සම බදිමඩුකං එ මින්වරුවගෙන්ද.
1: අදවර ශෞවරි වාහකතකින් අද අනුමෙන් හම කොඩ වගුතු කොළ ගෙතෙරේක අලුම් බද්දලු කොල්ලාන. අදම බේපුුණ අනිකාව පොගරාම මරහබාකයන් අවුම මිහ්තාගේ පොගරාම් හාස කොල්ලා හොමියති. බලිමඩු කම මුසීබෑත්තන් ල්ල ස්භාන තාල ජෙස්සවුන්ගේ හෙකුමැත්තහුගේ මච්ච. ආද අවුමෙන්ද මේ වකි වෙලි ඉරුග අවුමෙන් වාහකදකමන් දියයි මේ බලිතකුගේ සවබුණුව තිම්තිහන්තවගේ සවබුන් ගොඩාවෙරිකමා කිවුරු එරිකමුන් රක්කා තිරවේගෙන් දනි කීවේකම සුවාලෙන් අවුමෙන් වාහකදක්කමන් දියයි. දෙ අවුමෙන් තිරෙන් සයම අවුමෙන් තිරෙන් හ බයි බේවපුන්න මේ බුණවේ වහකේ මිහකු ගෝස්මි බාබාය මේ මුසිබෑත මේ ජස්ස වනි නොවත වකි බය කරහ මේ මුසිබෑත මේ ජස්ස වනි කොබාත වශය පහමේ මේ සුවාල දෙන ජවාවකි
2: මරගින මිහුන්න හීවා කුන් හීගේතුවදින් දෙයි අනෙහෙන් දුනියවී හයාතුග හිඟා කංකම බලායරුග නොකියවාකුදින් ෆේල් අනුත්ත මසකතෙන් නොකරා මිහුන්නක මොසාරයෙන් වෙල්ලිබි දෙන් එකි මසක කුරාහිරුග ෆන්නුවෙරිකමා හොනරුවෙරිකමා විභාවතුව කන්තත්ත නෙම්මීහුන් ගතුන් වර්ගෙන ගෝස්තන් හෙදී බයි පහර එක්සිඩෙන්ටුවේ මිහා මරුවේ අධිහ මෙහෙම බයි පහර තන්තන් බිඳි මෙහෙන් වානේ ඒ මිකහල කංකමන් අගුණුමෙන් මේ දුනියවී උසූලුම් විස්නාලා ඉරුග බොන විධානය මේ මිකහල මුසීබෑත මි ජෙහෙන්නේ තාකන්තාවන ජය මිහුන්නශ නොවත දෙම තිවිදාල එහෙන් උන්න බෑ මිහුන්නශ ඒකම් ඒ ස්තිලාහකි ඒ අවුමෙන් දුනියවී ගොතුන් ගෙංගුල ස්තිලාහෙන් එතාගේ එවාහක එම රඟලු ඇත මියදුගේ දුනියෙන් අවුල්මෙන් බලාලිකමුගා වියස් මතිෆඩීග තිබී

0: කීරිත කොළවන්නුගේ ඉස්වේදී අයත්තහුගා අයිස්වාව බයි බස්තහුග මාන කියා දෙන
1: ජැසහුම්
0: එමිහුන්න ජසා දෙව්වි
1: ජන්න
0: සුවරුගේ
1: හැරීර්
0: ෆශවි
1: මුත්තැකි ඊන්
0: ලෙංගිලෑගෙන් තිබේ හාද
1: අල් අරායික්
0: සෝෆා ඇඳුත
1: ජම්හරීර්
0: ගද ෆිනි
1: දානිය
0: කෑරි
1: වෙලාල්
0: හියා
1: දුල්ලිලත් කොතෝෆුහ
0: ඒගේ මේවා බින්නං ෆසේහවාවර තිරේෆාව
1: කවාරීර්
0: තුනි බිල්ලූරි
1: ජංජබීල්
0: ඉංගුරු
1: සැල්සබීල්
0: ෆෝදිගෙන් අන්න මීරු ෆෙංහුන්න තැනෙක්ගෙ නං
1: මොකල්ලදූන්
0: ස්වාං හාදුගා දිරි දෙමිතිබේ
1: ආලියහුම්
0: ඒරන්ගේ හෂ්ත ෆොරීෆාවා
1: සුන්දුස්
0: තුනිතුනි ෆශවි ඔමාං ෆේරාමේ
1: ඉස්තබරක්
0: බෝ ෆශවි ෆේරාමේ
1: තහූර්
0: සාෆ් තෝහිර් තාසා

0: දැන් අයකාවෙස් මේතුක ෆිදාවලු වකිවකින් කියා දෙන.
1: වජසාහුම් බිමා සොබරු ජන්නතන් ව හරීර.
0: අදි එබෑ මීහුන් කෙක්කොල්මු සබවුන්. එබෑ මීහුන් ලිබෙනවි ජසායකී සුවර්ගය එතාංගා ලෑඋරේන ෆශුවි ෆේරාම.
2: متكئين فيها على الأرائك لا يرون فيها شمسا ولا زمهريرا.
0: إتانغا إباميهم بولتي صوفتهغا لنجلاغن تبين إتانو إباميهم هو نكمل أدفينكم إحساس نكربين.
1: ودانية عليهم ظلالها وظللت قطوفها تسليلا.
0: أدي إتانغي ගස්ගහා ගෙහිගේ හියා වාහශී එබෑමිහුන්නා වරක් කෑරීගෙ. අදි එබෑමිහුන් එ ගස්තහුග මේවා කාම් බේනුවා කොම්මෙරකු පසේහෙන් එ ගස්තකුන් බිඳගෙන් කෙවෙන.
3: වජතාාෆු අලෙහිම් බිආනිය තිම්මෙන් ෆිල්ද මොඇකවාබින් කෑනතු කවාරීරා.
0: එබෑමිහුන්ගේ ගාතුග රන්රිහීගෙ තබත්තහුග තුනි තුනි බිල්ලූර තර්තහුග කෙවමා බුයින් ගෙනස්කෙන් හිඟා නෝකරුන් උලේන.
3: කවාරීර මින් ෆිද්දතින් කද්දරූහා තක්දීරා.
0: එරිහි තබකුගේ සාෆ්කමා හුදුකම් වනී ඛියාල ගෙන්නන් දති මෙම්බරක ගොස්වෙ.
1: වයිස්කවුන ෆීහා කසන් කාන මිසාජුහා සංජබීලා.
0: අදි එතාංගා එබෑමිහම් ෆෙම්බෝ එරු එ බුයිමුගා ඉංගුරු ෆාඩුගේ මීරු ෆොනි වහෙ හුන්නාන.
1: ආයිනන් ෆීහා තුසම්මා සල්සබීලා.
0: එයි සල්සබීල් නංකයේ ස්වර්ගේගේ ආරෙක්ගේ ෆෙනෙ.
1: වයතූෆ අලෙහිම් උල්දානු මුහල්ලදුන ඉදා රායිතහුම් හසිප්තහුම් ලුවම් මන්සූර.
0: අදි එබෑමිහුන් ගාතුගා හිඟහිඟා තිබේනී සුවාංකම බදල අවමන්නේ රීති සුවාන් බයිකෙ. කලිය එබෑමිහුන් ෆෙනිජ්ජ නම එයි අතරාදේෆා තිබි රං මුතිතකෙහින් හිීවෙදාන.
2: වයිදා රයිත සම්ම රයිත නැයිමම් වමුල්කන් කබීරා.
0: අධි කලය සුවර්ගයගේ එ නිියම ෆෙනිජ්ජ නම එ නියමත්තකා උපලා හිංහම ජෙහුම්. අධි ලීෆාවා ගිනගුණ මුදලා වෙරිකමුග බොඩුකමු හයරාම්වෙ أنترسوان.
1: عليهم ثياب سندس خلر وإستبرق وحل وساور من فضة وسقاهم ربهم شرابا طهورا.
0: إباميهم وني سندس نمك كيون توني توني فشوي فيرامنا إستبرق نمك كيون بو فشوي فيرام لايغن. أدي إباميهم غحشت وني رنرهيغ غحناين زينة رفه. එබෑමිහුන්ගේ වෙරි රස්කදාගේ එබෑමිහ දෙවනී ඒග රහය බදලුවම නැයි වස්මීරු බොයිමකේ.
3: ඉන්න හාදා කාන ලකුම් ජසාන් වකාන සායුකුම් මශ්කූරා.
0: හමකරහරුන් මිනිම තෙබෑමිහ ටකාවනී තෙබෑමි කුල අමදුග ජසායග ගොතුගේ. අදි තෙබෑමිහුන්ගේ ඒ මසකතකාමද අල්ලෝහු රොහෙල්ගන් ෆාවේ.

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනී නුවදිහමි ගහට්ස් දීනුගේ අඩු
1: කීරිති රසූලා සොල්ලල්ලාහු අලෛහි වසල්ලම දුනියදු එම්මෙ මතිවිරි සාහිබා
2: සොල්ලල්ලාහු අලෛහි වසල්ලම
3: හිජ්‍රයන් දිහව නහරුගේ සල්හජ්ජා මහුගේ නුවබන දොහ අරෆාත් බිමුකා හුන්නවා ආලම්තක රහමතෙක්කම්ගා ෆොනොවි මෑ නබියා මුහම්මදුන් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් දෙවි ඛුතුබාග ඉන්සානී හග්ගුතහුගේ හමතකා අසාස්තකා උසූත බයංකු දෙවි කීරිත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ හජ්ජතුල් වදාඅගේ ඛුතුබායින් වාහක කොල්ලෙවි කන්දත්තවගේ තිරේගා ඉන්සානුනකී හමහම බයෙක්කමං එංගෙවි මෙගොතුන් නස්ලී ඉම්තියාස්තකා ගබලි තාසුබ් නත්තාලුමා ದೊನಾ ಕಳುಗೆ ತಫಾತೆ ನೆಕ್ಕಂ ಹಾಮಕೊ ದೆವ್ವಿ ಅದಿ ಏಕಕವುರೆ ಅಣಕಕು ಕದರ್ವರಿವೆ ಇಜ್ಜತ್ತೆರಿ ವಾಣಿ ಎಮೀಹೆ ಗೆಹುರಿ ತಕ್ವಾವಿರಿ ಕಮ್ಮಿಗೆ ಸಬಬುಂ ಕಮುಗ ಮುಳಿ ದುನಿಯಂ ಹಾಮಕೊ ದೆವ್ವಿ
1: ಅರ್ಗಡಿ ಹವೀರು ಹತರಿಚ್ಚಹಿ ಮೀ ದೀನು ಕ್ಯಾಡು
4: ಹವೀರು ಗೆ ಸಿಕುರುತ
5: ಅಊಜು ಬಿಲ್ಲಾಹಿ ಮಿನಶ್ ಶೈತಾನಿರ್ ರಜೀಮ್ ಬಿಸ್ಮಿಲ್ಲಾಹಿರ್ ರಹ್ಮಾನಿರ್ ರಹೀಮ್ ಅಲ್ಲಾಹು ಲಾ ಇಲಾಹ ಇಲ್ಲಾ ಹುವಲ್ ಹಯ್ಯುಲ್ ಕಯ್ಯೂಮ್ ಲಾ ತಅಖುಝುಹು ಸಿನತು ವಲಾ ನೌಮ್ له ما في السماوات وما في الأرض من ذا الذي يشفع عنده إلا بإذنه يعلم ما بين أيديهم وما خلفهم ولا يحيطون بشيء من علمه إلا بما شاء وسع كرسيه السماوات والأرض ولا يؤوده حفظهما وهو العلي العظيم بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ قُلْ هُوَ اللَّهُ أَحَدٌ اللَّهُ الصَّمَدُ لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ قُلْ هُوَ اللَّهُ أَحَدٌ اللَّهُ الصَّمَدُ لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ مِنْ شَرِّ مَا خَلَقَ وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ مِنْ شَرِّ مَا خَلَقَ وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ مِنْ شَرِّ مَا خَلَقَ وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ قُلْ أَعُوذُ

ඉන් අංගවානෙත තිබා සුවරුගේ අවන්නාශේ ඒනා බුණානෙත තිමන්ගේ වෙරිරස් කලාන්ගේ තිමන්නාය ෆාෆ ෆුස්සවා මෑ කොරව්වා ෆාවා මීහුන්ගේ තෙරෙයින් එකලාන්ගේ තිමන් ලෙව්විගොය තිමන්ගේ කවුමුගේ මීහුන් දන්නානෙ නම කිහා රඟලු හෙයෙ.

0: එවරෙන්නම් හෙක්කෙව්වේ එයි හම කෂවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමෙ වහලකනාලහුම් මිම්මිස්ලිහිමා යොර්කබූන් අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුව්වානෙ තකෙති එවරෙන්න ටකා තිමන් රස්කලාන්ගේ හද්දවා දෙව්වීමෙ وَإِنَّشَأْ نُغْرِقُهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ ادي تمن رس کلانگ اراد کروا نما ایورن غرق کروا فا حشیم فهے اہندو ایورن نن اہیوان فراتن نوے ادي سلام کروان بیکو کمگا ایورن نمے ویمے
1: إلا رحمة منا ومتاعا إلى حين
0: تمن رسكلانج حضرتن رحمتك غتوغياي كندالو وافاوا مدتكا جهندن دوا دنياك وغتي أفلق غتوغا منوية

අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කෂිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේහෙයියේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයියේ.

ඒගේ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙයෙ නුවත ඒ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගේ හෙයෙ නහ්නු ජඅල්නාහා තස්කිරතන් වමතාඅල් ලිල් මුක්වීන් හඳුම කුරුමෙ කමුගෙයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක්කමුගා තිමන් රස්කලාන්ගේ ඒ අලිෆාන් ලෙව්වීමෙ فسبح باسم ربك العظيم فه كليغ فانوغ وري ما وانت رسكلانغ اسم فلون كليغ فانو تسبيح ودال واش فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا තිමන් රස්කලාන්ගේ හුවා වහී කුරව්වමෙ وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ අදි තියබෑ මීහුන් දන්නනී නම හම කෂවරුන් එයි බොඩුවෙගෙන්වා හුවයෙක්කං කෂවරෙ إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ හම කෂවරුන් ඒ මෑවෙගෙන්වා කුරආන් කං කෂවරෙ ෆී කිතාබින් මක්නූන් රක්කාතරි කුරව්වා ෆාවා ෆොතෙග්ගය ලා යමස්සුහු ඉල්ලල් මුතහරූන් තාහිරු වෙගෙන්වා මීහුම් මෙනුවී එ ෆොතුගා නුබීහේ නෙතෙ تنزيل من رب العالمين اي عالم تكوغ وري رسكالانغ حضرت باوا لف فتك أف بهذا الحديث أنتم مدهنون تيبا ميهم دوغوكو فروا كودا كوراني مواحكايا مدوغا ابهي මේ කුර්ආනා මෙදුගා හෙයෙ වතජඅලූන රිස්කකුම් අන්නකුම් තුකද්දිබූන් අදි තියබෑ මීහුන්න රිසුකු දෙව්විකමුගෙ මච්ච කුරා ශුකුරකී එ රිසුකු දෙව්වි රස්කලාන්ගෙ දොගුකුරුන්කමුගා තියබෑ මීහුන් හදමුවෙ فلولا إذا بلغت الحلقوم فه مروموغ وغتوغا كراهمي فران أيس نيوا هوليان إلي جهند وأنتم حينئذ تنظرون أدي إهند تيبا ميهن بلا بلا تيبموه وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَكِنْ لَا تُبْصِرُونَ أدي تيبا ميهن نفر إميها إبهي مروى ميها غاكم بودي تيمن رسكلانج إهن كمكو تيبا ميهن نك نفنه فَلَوْلَا إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ تَرْجِعُونَهَا إِن كُنتُمْ صَادِقِينَ فَهَ تِيَبَا مِيهُنِّي عَمَلُتَكَ جَزَا نُلِبَيْنِ بَيَكُ كَمُغَا وَانَمَا تِيَبَا مِيهُنْ اِفْرَانَ أَمُرَا نُغَنَّنِي كِي وَگِنْ هَيَّ තියබෑ මීහුන්නේ තෙදුවරින් කමුගා වා නමේ فَأَمَّا إِن كَانَ مِنَ الْمُقَرَّبِينَ فَهَ ඒ මරුවි මීහා කුත්තං කුරව්වා ෆාවා මීහුන්ගේ තෙරෙයින් වා නම දන්නාෂෙ فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّةُ نَعِيمٍ فَهَ
එමිහකං අරාමායි තනවස් වෙගෙන්වා රිසුකායි නෑමතුගේ සුවරුගෙ හුටේ. وَأَمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ أَدِي أَمِيهَكُ كَنَا فَرَاتُكَ مِيهُنْكَ تِرَيْنْوَا نَمَا دَنَّاشِ فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ فَهِ أَمِيهَكَ أَنْغَوَانَتَ كَنَا فَرَاتُكَ مِيهُنْكَ كِبَيْنْ تِبَايَ سَلَامٌ هُتَّ.

ස් එකඹලුන්ගා බීහිෆයෙන් නුවේ. ෆබිඇයියේ ආලා ඉරබ්බිකුමාතුකදදිබාන් ඒ ජින්නීනායි ඉන්සිීනෑව ෆහේ තිය දෙබෑමීහුන් දොගුකොන් ඉංකාරු කුරණී තිය දෙබෑමීහුන්ගේ වෙරි රස්කලාන්ගේ නිෑමැත්තකුග තෙරෙයින් කොංකොන් නිෑමතකං හිය. كأنهن الياقوت والمرجان ريتي كماي ساف كمغا اكمبلون ياقوتاي مرجان فدي

එවරෙන් දන්නවා නැත එහෙන්නකුන් නූනෙ හම කශවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගත දෙන් තිමම්මෙන් දොගු කුරීමුවෙ අදි තිමම්මෙන් බුණීමුවෙ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලව්වය තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙග්ගා මෙනුවී නුවමුවේ.

දැන් නිදමු කුරින් කියා දුවා කියාගෙන නිදාරි. බිස්මික අල්ලාහුම්ම අමූතු ව අහ්යා. මාෂාල්ලා වරන් රඟල්. දැන් අවහ දේත ෆොමලා ඇත ෆොමලා මුලි බොදුගයා හශිගණුක ෆිරුමාලයිගේ වරන් රඟල්. දෙහිඟ නිදාලමදෝ

කොම්මෙ නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමෙද්දුව හුන්නේ. ෆහෙනරකයින් එක්කිබා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ එච්චෙක්කම්ගා මෙනුයි. දුනියේගේ දිරිවුලුන් නුවේ.

0: එහෙන් තේරෙන වර පාචවරි උපාවරි වගතකොල කවිකම උම්මීද කරමු මේදක ප්‍රෝග්‍රෑම් නිර්මාණා ෆකේලානි මාධ්‍යමගේ ප්‍රෝග්‍රෑම වෙස් දවතරමු ප්‍රෝග්‍රෑම් එහෙන් තේරෙන හැම මිගරිස්තිනි අල්ගුන් ආයිෂත් නසීම් අස්සලාමු අලයිකුම්
1: රන් දෝති රන් දෝති රන්